0: දිවහිFM 96.1 MHz දිවහිඟ මොනිෆු එෆිලුවැද දෙනුමුග අබදුවස්
1: මී අහමද

0: කොම්ම හප්තා කිවිස් හෝම දෝහගරේ අගඩි පනගෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු.
1: ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අකිසේ ගමතට.

0: ටිවේFM නුවදි හේක මෙබහ
1: දාන්තකා ගුලිපවි ටිකෑම රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
3: නුදි හේක මෙගස් ටිවේFM ගේ මෙ හයන්ති පයිලවත කොමස් පෙනිකෙ
2: ලිබොන් ෆිල්මර් නුමේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදේ නුමුග අබදුවස්

0: திவிஹின் நாயகம்.
1: නුවදිහ එකෙන් මෙගහත්ස් තිවෙහි FM.
0: ලවයකක් පහෝ ලවයි.

0: කොම්මේ හප්තයි කිවිස් හෝම දෝහගෙරේ අග්ගඩි පනදෑ අමයකනි නෝදිහයක මෙගහර්ට් දිවහි එෆෙමු
1: එහෙනම්

0: ATVFM නුවදි හේක මෙබහ
1: ශාන්තකා ගුලිපවි ෆික්යාම රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
1: නුදි හේක මෙගස් දෙව හේෆම් ගේ මෙ හැන්ටි බයිලවත කොමස් පෙනි කෙලි ගොන් ෆිල්ම් නු මේ කී
0: හම දිවෙන්ගේ මොනිසු හේ ෆිල්ව දෙනුමුග අබදොස්

එවරෙන්නේ කෙත්තෙරවි කමට්ටක එවරෙන්න දෙපහර ධර්ම දෙව්වානේ මිහුන්නේ අදි එවරෙන් හේවකන්ත මෙදවරකෝ නුබෑකන්ත දෙපා කුරතේ අදි තිමන් රස්කලාන්ගේ එවරෙන්න දෙව්වි තකතින් එවරෙන් හේද කුරතේ.

0: හමකශවරුම් කලේගෆානු එදිවඩෑ ගන්නවා හා මීහක කලේගෆානක තෙදුමගෙන් නුදෙකෙවේ නැති. අධි කීං හෙයියේ අල්ලෝ එකලාන්ගේ ඉරාද කුරගදි අලක තෙදුමගු දක්කවත. අදි තෙදුමගු ලිබෙනවි මීහුම් මොලත් දෙනවොඩගෙන් වනී එකලාන්ගේ.
1: දිවෙහිෆම් දිවෙහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස්.

අදි රත්තව්ගෙ තෙරෙම් මෑරෂ තිමන් රස්කලාන්ගේ ආයත්ත කියවා විදාළුවේ දෙව්වානේ රසූලක් ෆොනුවාෆ් මද්දාන්දෙන් කලේගෙ ෆානුගෙ වෙරි රස්කලාන්ගේ ඒ රත්තන් හලාකු කොසෙන් නුලබ්බයි එතන්තාන්ගේ අහුළුවරින් අනියාවෙරිවා හාලුගා මෙනුවී තිමන් රස්කලාන්ගේ එරත්තන් හලාකෙන් නොකුරවමේ.

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මෙ ගාතුගත්.

ගඩින් හතරුගඩ හතාවිස් මිනිට් මේ නුවදිහේක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM උන් මෙගඩීග අල්ගුමෙන් කුරියම් මිගින්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝ එකී එහුන්තරි රික්වෙස්ට් කොල්ලා ලවත හිමනාල දීගෙන් අල්ගුමෙන් කුරියගෙන්දා ෂෝ ඒ ෂෝග බෑවිරි වෙදමුගෙ ෆුර්සත් වෙස් ඔන්නානේ බෑවිරි නුවේ හමේකනි ලවයක රික්වෙස්ට් කොල්ලුමුගෙ ෆුර්සත් වෙස් ඔන්නානේ මිගතුන් එහෙන් ලිබිෆවා රික්වෙස්ට් එම්මි ලවේ රික්වෙස්ට් කොෆමි වනි මරි

0: TVFM නුවදි හේක මෙගහ
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීත
2: නවතිස්කි රේ ආදෙස් කුරියේ
1: නුවදි හේක මෙගහ TVFM ගේ මෙහා හඳින්

මෙහර ගඩින් හතරකට සාලිස් නොමිනට මේනුව දිහයක මෙගහට් දිවහි FM මොමිකට ගල්ගුන් මෙ කුරියම් මිගෙන්දා ටී ටයිම් රිකවස් ෝග මිහා හිසාබල්ගුන් මෙහිමනාල්දෙන ෆරීග රික්වස්ටේ ෆරි රික්වස්ට් කොෆ මිවනී ඒමරේ හම්සෆර්ගේ ෆහුගේ වර්ෂන් එ හිමනාල් දෙනුම එම මිහා හිසාබුන් මිකොළග දිවහි FM ගෝ ඔය ලවෙන් අල්ගුන් මේ ඉවවාල් දෙෙන උම්මේද කුරන් ෆරියම් මි කවල් කමදානිකමක්.

0: අධිතිමන් රස්කලාන්ගේ කොම්මෙ උම්මතකුන් හෙකිවානේ මීහකු නිර්වා හුෂීමේ. එයි ඒ උම්මතුගේ නබියාය දෙන්තිමන් රස්කලාන්ගේ උම්මත්තක වහී කොරවා හුෂීමේ. තියබෑ මීහුන්ගේ දලීල් තියබෑ මීහුන් ගෙන්නාශ ෆහෙ එහිඳු ඉලාහවන්තකං හකුගෙන් වනී හම එකනේ අල්لهහකං එවරෙන්නම් එගේ නැත. අදි එවරෙන් අමිල්ලයන් හදාගෙන් ඔළුණු දොගුත එවරෙන්නම් ගෙල්ලි හිඟෑදානෙත.
1: දිවහෙසම් දිවහින් නායකු නොදිහ එක මෙගහර්ට්ස්.

0: ඒ මවෙ සුට්ටාදෑෆින්
1: අහරම සුට්ටාදෑෆින්
2: ඒ ලිස්ටක මවෙස් හිමනාලා
3: අමිල්ල ෆෑසාන්දෑගෙන් අමිල්ල හසිංහට ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමේ ඒම මවෙ සුට්ටාදෑෆි
4: දුම්ෆයි අහරුමෙන්ගෙ හතුරේ දුම්ෆතුගේ ස්තුමල් කුරුම්ගෙ සබුන් තිමාවා සිහි මසල්තෝග
5: නොදිහ එකෙම ගහත් තිවහි එෆ.

0: You kissed me under the lamppost back on 6th Street, hearing you whisper through the phone, wait for me to come home.
1: මුනිවස් විදුවලුම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කොන්දම්ම.

0: එවාහක. එවාහක
1: ලොයපකි දෙමියකු එකපු අනකකට්ටකා අමිල්ල නෆ්සු හුළුවාලා තිරිවුළුමුක ඒවරුග එකුක ෆෑතිල සාපිත්කුරම් ෆෂා හිසාබුන් උපෙදේවරම් මඩු මෑතිරි නමවිස් ෆුන් ඉහුසාසේ. මේ එකකු අනෙකකන් ඉතුබාරුකෝ දුනියගේ හලබොලිකමුගෙ තෙරෙන් හිතන් හමජහුන් ලිබේ අමාම් බඳරේ. එහෙ නමවිස් මේ ගුළුමකි නාසුක එච්චේ. දෙමිහුන්ගේ දෙමෙදුගොන්න මොආමලඇත්තකන් හුරස් එඩි හිතුකෙ හගීකි වහකතන් හිස්සානුකොන් හිෆාට්ටම් ෆෙෂුමුන් ලෝබීගෙ තෙරයා නුතනවස්කම් වෙරිවේ. වගුතු ෆායිත්වමුන්දා වරක මි හිමේන්කං ශකුවායක් බදල්වේ එකකු අනෙකකන් ඔන්න ගෑක්කං ෆුහෙවි බදල්වනී හිංහමඩු ජහුම. මොආමලෑ කුරුම් ගදිමාවා කුන් හීතකකී ගුළුන්ත මඩමඩුන් හලාකු කොල්ලා හතියාරේ. ලෝබි නැතිගෙන්දනී කුල්ලියකන්නුන් ඒ කුරින් එමෙ ගෑක්කුන් ඔළුනු මීහායකී බීරට්ටෙහි අදි ඒනා දක්කා වාහක ෆහුම් නුවා මිහික බදල් වෙච්චකං ඉහුසාස්වා හිසාබුන්. මි වාහකෙකී අසල් මයිහා අදි සහුරාගෙ වාහකෙ. වාහක ලියුණී සීනිතතු සම්මු මුතහර් ඉබ්‍රාහිම් මුතා. වාහකෙ හුන්තෙරි නහුශාලෑ දේනී අයිෂත් නයිමා කුඩු

0: Morning.
1: කොෆීය බෝනන්ත ටයිප් එබ කුරේ ආද ඉරිකේ අනික did I make it weird?
0: අත් කොන්ටකු
1: බේර් ජෝලික
0: ඒ පාන්න කොෆි තයාර කෝගේ බ්ලැක් ද
2: මයි හාලි උනේ මොයේක් ෆදෑන් අසල්ලන් ඉඳවුනේ 32 දැ සේල් අළුවෑගනේ ඒනාය කොෆි කමුදාගේ මයි හායන් ඔලිෆානු වුමුන්නේ ආයකේ බොනේ අසල් මෙසේජ් ෆෝන් වාලම අනික කාවස් මේ මතීකා ෆෝන් බේවිය මේගේ තෙරේගා ජස්බාතුක ඔය වරු තවුරුවන් ෆෙෂියේ කෙත්තරි කමායකු ඉන්තිසාර කුරම් ෆෙෂී මයිහා අන්නාන ඉරකෂේ

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: රීත් අපතු වෙස් රීත්

0: DVFM නුවදි හේක මෙගහ
1: ශාන්තක ගුලිපවි කික්යාම රීතිලවතසා
2: රේ ආතෙස් කුරියේ
1: නුදි හේක මෙගස් DVFM ගේ මෙහාන්දි ෆයිල් ලවත කොමස් පෙනිකෙද ගොන් ෆිල්ම් නු නේකි හමා
0: දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැ දෙනුමුග අබදුවස්
3: ලෝබි ලෝබි